ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශා

අන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.
1: නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ

සිත් සිසිල් වේවා සියලු දුක් දුම් නසින්දේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල
2: ගුවන් විදුලිය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව, පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදු බැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
2: සුදුල ගුවන්විදුලිය

මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.com

0: ශක්තිමත් උදයේ සුදුල ගුවන් විදුලියේ සුදුල උදය වැඩසටහන සමගයි ඔබ මේ රැඳී සිටින්නේ.
1: සුදුල ගුවන් විදුලියේ

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය සුදුල ගුවන් විදුලිය

කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රේතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රේතියව එක දවසක් දකිනවා. පිඟුතුන් මේ ප්‍රේතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොයෙක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොයෙක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රේතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනේ එක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනේ ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදී

0: මීනිමම් මරණින් මතු ප්‍රේතියක් බවට පත්වෙලා මම වදන දරුවන් මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත්වෙන්න කියලා පොරුන්දුනා. පින්වතුනි අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත්වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. එනිසා පින්වතුනි ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන් අනවබෝධයෙන් වෙන්නට පුළුවන් ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙලා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: සුදු ලඟුවන් බුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොත. පිංගතුනි, අද අපි විමසලා බලන්නේ මේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරගත්ත උතුම් මහරහතන් වහන්සේලාගේ ජීවිතවල හරිම පුදුමාකාර සිදුවීම් අපිට දකින්න ලැබෙනවා. සමහර මහරහතන් වහන්සේලා ධර්ම අවබෝධය ලබන්නේ පිරිනිවන් පාන්න සුළු මොහොතකට පෙර. උන්වහන්සේලා නොකල සමහර වෙලාවට තමන්ට අදාළ නැති වැරදිවලට අහුවෙලා දඬුවම් විඳින සිද්ධ වෙනවා. එවැනි දඬුවම් විඳින මොහොතක ධර්මයේ සිහි කරලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා. ඒ වගේම බාහිය දාරුචීරිය ගැන බහලා ඇති. දරපතුරු ටිකක් ඇඳගෙන මහා පාරිම බුදුරජාණන් වහන්සේගෙන් කෙටියෙන් ධර්මය අහලා අවසන් වෙනකොට එදා මහා පාරිම දන ගහගෙන ධර්මයේ විමසුවා. කුලප්පු වෙච්ච එළ දෙනක් ඇනගෙන ගියා. ඒ මොහොතේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා සමගමයි එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ මහරහතන් වහන්සේලා අතර බාහිය දාරුචීරී මහරහතන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙන කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා හැටියට. එතකොට බලන්න, උන්වහන්සේට එවැනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තනතුරක් ලබන්න ධර්මයේ සඳහන් වෙනවා අගසව තනතුරක් ප්‍රාර්ථනා කරගෙන අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න නම් අසංකේයිකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්නට ඕන. ඒ වගේම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එවැනි තනතුරක් ලබන්න නම් කල්පලක්ෂයක් පුරා පාරමී පුරන්නට ඕන. දැන් බලන්න, බාහිය දාරුචීරී කියන්නේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අස්තර අග්‍රම කෙනා. එතකොට උන්වහන්සේට අග තනතුරක් තිබුණා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. හැබැයි උන්වහන්සේට පැවිදි වෙලා සිවුරක් දරාගෙනවත් මොහොතක්වත් ඉන්න තරම් වාසනාවක් නැති වුණා. රහත් වෙන්න පින තිබුණා. හැබැයි උතුම් අරහත්ත්වයට පත් උනේ දරපතුරු ටිකක් ඇඳගෙන, කේස් රැවුල් වවාගෙන. එදා බුදුරජාණන් වහන්සේගේ මහා පාරෙම දන ගහගෙන, අනේ ස්වාමීනි, මට ඉක්මනට බණ ටිකක් කියන්න. මගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. මට ඉක්මනින් බණ ටිකක් කියන්න කියලා මේ බාහිය දාරුචීරිය දුවගෙන දුවගෙන ඇවිල්ලා මහා පාරෙම දන ගහගෙන ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ දෙවතාවක්ම වදාලා බාහිය චුට්ටක් ඉවසලා ඉන්න. මේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාව. හැබැයි බාහිය කියනවා, අනේ ස්වාමීනි, මට ඉක්මනට පණ ටිකක් කියන්න. මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මට ඉක්මනට පණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ දා බුදු ඇසින් බැලුවා, ඇයි මේ බාහිය මේ විදිහට බාහියට ජීවත් වෙන්න ආවිෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ දැක්ක පෙර සසර කරපු කර්ම විපාකයක් මත තව සුළු මොහොතයි ආවිෂ තියෙන්නේ, අනතුරකට ලක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාකේ වළක්වන්න නවත්තන්න ගියේ නෑ. උන්වහන්සේ හකුලවල කෙටියෙන් බාහියට ඒ මොහොතේ ධර්ම අවබෝධයට අවශ්‍ය වෙන විදිහට කෙටි කරලා දහම් දෙසුවා. ඒ බණ ටික අහගෙන බාහිය මහා පාරෙම දන ගහගෙන මේ ධර්මයේ විමසුවා. ධර්ම අවබෝධය ලැබනවත් එක්කමයි කුලප්පුයි චැල දෙනක් ඇනගෙන ගියේ. එහෙම මහා පාරෙම ඇදගෙන වැටුණා. උන්වහන්සේගේ හිත කෙලිසුන්ගෙන් මිදෙනවා සමගම අර එළ දෙනගේ පහර කෑමට ලක් වුණා. එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ එක මහරහතන් වහන්සේ නමකගේ ජීවිතක සිදුවීමක්. ඊළඟට ඔබ දන්නවා දවසක් මේ බුද්ධ ශාසනය තුල එක සිදුවීමක් සඳහන් වෙනවා. බොහෝම සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මාර්ගඵල ලැබලා හිටියේ නෑ ඒ වෙනකොට. උන්වහන්සේ මහා වනාන්තරයකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන භාවනා ප්‍රගුණ කර කර හිටියා. මෙහෙම භාවනා කරද්දී උන්වහන්සේ වැඩ ඉන්න ගල්ලෙනේ ටික දුරක් යනකොට ගමට යන පාරේ තියෙන ලස්සන වැවක්. මේ වැවෙන් පැම් පහසු වෙලා නාල පාත්‍රය අරගෙන හැමදාම ගමට යනවා පිණ්ඩපාතේ වැඩින්. එදා උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන ඇවිල්ලා මේ වැව් ඉස්මත්තේ වැව් ඉවුරේ පාත්‍රයයි සිවුරයි තියලා වැවට බහැලා පැම් පහසු වෙනවා. රජ්ජුරුවන්ගේ ආභරණ වගේක් හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේට පැනලා දුවගෙන දුවගෙන බේරෙන්න දුවනවා. රාජබටය පස්සෙන් පන්නනවා. මෙහෙම දුවගෙන යන හොරු ටික බේරෙන්න අතක් නැහැ. දැක්ක මෙන්න වැව් අයින්නේ තියෙනවා. වැව් ඉස්මත්තේ පාත්‍රයක් තියෙනවා, රෙදි වගේක් තියෙනවා සිවුරු පාත්‍රෙදි. අර ආභරණ ටික පාත්‍රය ඇතුළට දාලා සිවුරු වලින් උඩින් වහලා කැලේට පැනලා හැංගුණා. දැන් අහු උනත් බේරෙන්න පුළුවන්. මේ කැලේට ආව, දර කඩන්න ආව, බෙහෙතක් හොයන්න ආව, මේ මොනවා හරි මැගිලි සලකුණු ගන්න ඒ කාලේ බේරෙන්න පුළුවන්. හැබැයි මේ රාජබටය පස්සෙන් පන්නගෙන කැලේ පීරගෙන පීරගෙන හොයාගෙන හොයාගෙන එනකොට දැක්ක මෙන්න මහ වනාන්තරයේ ඇතුළේ මේ පාත්‍රයක් තියෙනවා, රෙදි වගේක් තියෙනවා, කෙනෙක් පේන්න නැහැ. ඇවිල්ලා මේව අවස්සල බලනකොට මෙන්න පාත්‍රය ඇතුළේ තිබුණා රජ්ජුරුවන්ගේ වටිනා ආභරණ ටික. වටපිට බලනකොට කෙනෙක් මෙන්න පීන පීන නානෝ. අන්න හොරා කියලා හිතු අනේ අර අහිංසක හාමුදුරු. මෙහෙට වරෙන් කියලා ඇදලා ගත්තා, ගගහ ඇදගෙන ගියා. රජ්ජුරුව ළඟට ඇදගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා, රජිතමනි මෙන්න හොරකම් කරපු ආභරණ, මෙන්න හොරා. රජතුමා දඬුවමක් පමුණවන්න කිව්වා. රජ්ජුරුවත් කේන්තියෙන් හිටියේ තමන්ගේ ආභරණ හොරකම් කරාට. ඒ මොහොතේම රජ්ජුරු අනකරා උලතියාපං කියෝ. දැන් බලන්න අහිංසක හාමුදුරු මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ, නමුත් උන්වහන්සේට ලැබිච්ච රාජ දඬුවම. ඒ වෙලාවේ උන්වහන්සේට රතු මල් මාලාවක් දාලා දැන් කස පහර දිදී නගරේ බෙර ගගහ අරගෙන යනවා. මෙහෙම ඇදගෙන ගිහිල්ලා උලින් දෙව්වා. දැන් හිතන්න ඇඟ පසාරු කරගෙන උලක් ඇඟට බහිනකොට මොනතරම් වේදනාවක්ද. මේ උල උඩ ඉඳෝපු වෙලාවේ උල ඇඟ පසාරු කරගෙන බහිද්දී උන්වහන්සේ හිතන්න පටන් ගත්තා, අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යක්ද. ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ වගේ දුක් විඳින්නේ. මම සසරි කොච්චරනම් මේ උතුම් ධර්මය අවබෝධ නොකිරීම නිසා මේ වගේ උල් පාරවල් කාලා ඇද්ද, උල උඩ ඉඳවල ඇද්ද, කොච්චර බෙලි කැපුම් කාලා ඇද්ද, මං කොච්චර දුක් විඳලා නොකල වැරදි වලට මැරුම් කාලා ඇද්ද මේ සංසාරේ. මෙහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අරමුණු වුණා තමන් වහන්සේගේ ශ්‍රාවක දරුවේ. පෙර සංසාරේ කරපු අකුසලයක් මේ පස්සෙන් එන්නේ. හැබැයි නොකල වරදකට ඒ ජීවිතේ උල උඩ ඉඳවලා උල ඇඟ පසාරු කරගෙන බහිද්දි උන්වහන්සේ ධර්මයේ සිහි කරන්න උත්සාහයක් ගන්නවා. බුදු වැසින් දැක්කා නිවන් දකින්න පින තියෙනවා තාම. බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරෙන් දික්කල අතක් හකුලනවා වගේ, හකුලපු අතක් දික් කරනවා වගේ ඒ සැනින් ඉර්දියෙන් මේ භික්ෂූන් වහන්සේට පමණක් පේන විදිහට පෙනී හිටියා. පෙනීද බුදුරජාණන් වහන්සේ අහනවා, භික්ෂුව දැන් මේ ඇඟ පසාරු කරගෙන උල බහින වෙලා කොච්චර වේදනා සහගත මොහොතක්ද? බුදුරජාණන් වහන්සේ අහනවා, භික්ෂුව මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්ති අනිත්‍යයි ස්වාමීනි කියෝ. එහෙමනම් අනිත්‍ය වූ රූපයක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපය මම මගේ මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන්? නොහේ තම්බන්තේ නැහැ ස්වාමීනි, මේක අනාත්මයි කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන් මේ ස්පර්ශයෙන් හටගන්න විඳීම වේදනාව නිත්‍යද අනිත්‍ය දැන් වේදනාව හොඳටම දැනෙන වෙලාව අනිත්‍යයි කිව. එහෙමනම් අනිත්‍ය වූ වේදනාවක් නිසා ඔබට ඇති වුණේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි. එහෙමනම් මේ වේදනාව මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්තේ නැහැ ස්වාමීනි, මේක අනාත්මයි කිය. බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව වේදනාව ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔබ සිහි කරන්. ඊළඟට අහනවා, ස්පර්ශයෙන් හටගන්න සංඥාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි කිය. එහෙමනම් මේ අනිත්‍ය වූ සංඥාව නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි. එහෙමනම් මේ සංඥාව මම මගේ මගේ ආත්මයයි කියලා තමන්ට ඕන විදිහට පිළිගන්න පුළුවන්ද? නැහැ ස්වාමීනි, නොහේතම් බන්ති, මේක අනාත්මයි, මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න බෑ කියව. බුදුරජාන් වහන්සේ වදාළේ එහෙමනම් සංඥාව ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔබ සිහි කරක්. ඊළඟට බුදුහාඳුර ආයමත් අහනවා, භික්ෂුව මේ සංස්කාර ස්පර්සිං හටගන්න චේතනාව නිත්‍යද අනිත්‍යද. ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙනු. කනට ඇහෙන සබ්ද ගැන චේතනා පහළ වෙනු. නාසේට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනු. දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනු. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනු. මනසෙන් මේවා හිත හිත මනෝ සංචේත චේතනා පහළ කරනු. මේ චේතනාව නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්තේ අනිත්‍යයි සාමීනි. ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එහෙමනම් අනිත්‍ය වූ චේතනාවක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි කියව. එහෙමනම් මේ චේතනාව මම මගේ මගේ ආත්මයයි කියලා සංස්කාර පිළිගන්න පුළුවන්ද? නොහේ තම්බන්තේ නැහැ ස්වාමීනි, මේ කනාත්මයි කියව. අන්න බුදුරජාන් වහන්සේ වදාළා, එහෙමනම් ඔබ සංස්කාර ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම හොඳට විදර්ශනා නුවණින් බලන්න කියව. ඊළඟට අහනවා, මේ විඤ්ඤාණේ නාම රූපයෙන් හටගන්න විඤ්ඤාණේ නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්ති අනිත්‍යයි ස්වාමීනි කියව. එහෙමනම් අනිත්‍ය වූ විඤ්ඤාණයක් නිසා ඔබට ඇති වුණේ සැපක්ද දුකක්? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ විඤ්ඤාණේ මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? ඇහුවා. නොහේතම් බන්ති නැහැ ස්වාමීනි, මේ කනාත්මයි කියව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අහගෙන අහගෙන ගියේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන. අපිට අවබෝධ කරන්න තියෙන්නේ ඔන්න ඔය ටික. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධ දුක ගැන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න කියලා. දැන් මේ භාවනා කරගෙන බොහෝම සාන්තව ඉන්න වෙලාවක් නෙමෙයි. ඇඟ පසහරු කරගෙන උලක් බහින රජ්ජුරුව රාජ දනුවමක් දීපු වෙලාවක්. මරණාසන්න මොහොත. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉරදීෙන් පෙනී ඉඳලා මේ ගාම්භීර ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ නොපෙනී ගියා. මේ භික්ෂුව අර උල උඩම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පංච උපාදානස්කන්ධ ගැන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. දැන් බලන්න මේ මහරහතන් වහන්සේගේ ජීවිතයේ දිහා. හරියට අර බාහිය දාරුචීරී මහරහතන් වහන්සේට උනා වගේමයි. උන්වහන්සේට එළ දෙනක් යන්න මේ ස්වාමීන් වහන්සේට රහත් වෙන්න පුළුවන් උනේ රජ්ජුරුව රාජ දනුවමක් දීපු වෙලාවේ උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑව. එතකොට අපිට පේනවා මරණාසන්න අන්තිම මොහොතේ හරි කෙනෙකුට ධර්මය අල්ල ගන්න පුළුවන් වුණොත් ඒ මොහොතේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ශ්‍රාවකයන්ගේ ධර්මාවබෝධය ලැබපු ක්‍රම දිහා බලනකොට හරිම වෙනසක් තියෙනවා. සමහර වෙලාවට ඔබ හිතන්න පුළුවන් මේක භාවනාවෙන් විතරයි, සමත විදර්ශනා භාවනා වැඩීමෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. හැබැයි භාවනාවත් නිවන් දොරටුවක් තමයි. භාවනා වඩලා භාවනාවෙන් උත් ධර්මාවබෝධයට හිත වඩන්න පුළුවන්. නමුත් මේ දීර්ඝ සංසාර ගමනේ ධර්මාවබෝධයක් අරමුණු කරගෙන හිත පුරුදු කරගත්ත කෙනෙකුට, හිත වඩාගත්ත කෙනෙකුට, දස පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඒ පාරමී වඩාගත්ත කෙනෙකුට, මොකද මේ පාරමී අතර තියෙන දාන අතහැරීම ත්‍යාග සම්පත්තිය අතහැරීම සසර පුරුදු කරනවා, සීල පාරමිතාව නිවන අරමුණු කරගෙන සසර බොහෝ කල් සීල් ගුණධම් රැකලා සීලේ පුරුදු කරගත්ත ජීවිතයක්, නයිස් ක්‍රම කියන්නේ පංච කාමයන්ගෙන් දුරු වෙලා කාමයන්ගේ අතහැරීම ආදීනව මෙනෙහි කර කර නයිස් ක්‍රමයේ සංසාරයට පුරුදු කරපු කෙනෙක්. ඊළඟට ප්‍රඥා වීරිය, එතන ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාව එක දවසක් දෙකක් විදර්ශනා වඩලා නෙමෙයි, දීර්ඝ සංසාර ගමනේ පෙර බුද්ධ ශාසනවල පවා බණහලා භාවනා කරලා ධර්මයේ දියුණු කරලා සංසාර පුරුදුවේ. දැන් ওই බාහ්‍ය දාරුචීරී මහරහතන් වහන්සේ පවා පෙර කාශ්‍යප බුද්ධ ශාසනය තුල සඳහන් වෙනවා එදා පැවිදි වෙච්ච කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාලයක් යනකොට ශාසනය වේගෙන් පිරිහීගෙන ගියා. ඒ වෙනකොට පැවිදි වෙලා හිටිය භික්ෂුන් වහන්සේලා හත් නම. උන්වහන්සේලාට එකම අරමුණයි තිබුණේ කොහොම හරි නිවන් දකින්න ඕන කියන ආසාව. උන්වහන්සේලා කල්පනා කරා දැන් ඉක්මනට ශාසනය පිරිහෙනවා. අපි දිවි දෙවනි කොට ධර්මාවබෝධයට වීරිය වඩමු කියලා මහ කැලයක් ඇතුළට ගියා භාවනා කරන්න. කල්පනා කරා අපිට මේ කැලේ ගල්ලෙනක ගහක් යට භාවනා කරලා දිවි දෙවනි කොට භාවනා කරගන්න බැරි වෙයි, ප්‍රමාදයට හිත වැටේ. අපි සුදුසු තැනක් හොයාගෙන යමු කියලා කැලේ ඇවිදගෙන ඇවිදගෙන යනකොට දැක්ක විශාල ගල් පර්වතයක් තියෙන. මේ පර්වතයේ උඩට නැගගත්තොත් හරි බහින්න නම් අමාරුයි. ඒ නිසා දිග ලී දඬු ගෙනහල්ලා එකට එක තියලා බැඳලා පර්වතයට නැගගන්න ඉනිමගක් හදාගත්තා. මේ ඉනිමග දිගේ දින ගණනාවකට ප්‍රමාණවත් ආහාර ටිකක්, කොළ වර්ග ටිකක්, ගෙඩි වර්ග ටිකක්, වතුර ටිකක් ගල මුදුනට ඇදගත්තා. ඇදගෙන මේ ස්වාමීන් වහන්සේලා කීප නමම අර ගල මුදුනට නැග්ගා. නැගලා ඉනිමග පෙරළුවා. දැන් කිසිම විකල්පයක් නැහැ, පහළට පැන්නොත් එක්ක මැරෙනවා. එකම දෙයයි තියෙන්නේ, උන්වහන්සේලාට දිවි දිවනි කොට අර ආහාර ටික ප්‍රයෝජනෙට අරගෙන භාවනා වැඩිම විතරයි. උන්වහන්සේලා කතා වුණා, අපි දැන් මේ ගල මුදුනට නැග්ගේ එකම අරමුණයි අපිට තියෙන්නේ. දැන් අපිට ධර්මාවබෝධය නැත්නම් මරණය තමයි උරුම වෙලා තියෙන්නේ. අපිට පහළට බහින්න විදියක් නැහැ. මේ ආහාර ටික අපිට හොඳටම ප්‍රමාණවත්. අපි භාවනා කරමු කියලා අර ගල මුදුනේ පුදුම වීරියෙන් භාවනා කරන්න පටන් ගත්තා. දවස් 3-4 භාවනා කරගෙන යනකොට මේ ස්වාමින් වහන්සේලා 7 නම අතරින් එක ස්වාමින් වහන්සේ නමක් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. උන්වහන්සේ ඉරුදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් හැටියටයි රහත් වුණේ. උන්වහන්සේ අහසින්ම ගම්මානයකට ගිහිල්ලා පහුවදා පිණ්ඩපාතේ කරගෙන අහසින්ම මේ පර්වත මුදුනට ආවා. ඇවිල්ලා අනෙක් ස්වාමින් වහන්සේලාට දානි පිරිනමන්න හැදුව, දැන් ආහාර ඉවරයි. උන්වහන්සේලා ඉතිරි සියලු දෙනාම ප්‍රතික්ෂේප කරලා කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ මහා පින්වන්තයි, අපි සියලු දෙනාට පෙර ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරා, අපි සියලු දෙනාට කලින් ඔබ වහන්සේ ධර්ම අවබෝධය ලැබුවා, හැබැයි අපි මේ ගල මුදුනට නැග්ගේ ඔයනි පොරොන්දුවක් පිට නෙමෙයි, ඒ නිසා ඔබ වහන්සේගේ ඔය දානි නම් අපිට එපා කියව, අපි දානි ගන්නින් නෑ කියව, අපි දිවි දෙවනි කොට භාවනා කරනවා, ඔබ වහන්සේ කැමති නම් මේ පර්වත මුදුනේ වැඩ ඉන්න, නැත්නම් ඔබ වහන්සේ වෙනත් දිහාවකට වඩින්න, ඔබ වහන්සේගේ අරමුණ සාක්ෂාත් වෙලා අවසానයි. උන්වහන්සේ අහසින්ම මේ අනිත් සියලු දෙනාට ආශිර්වාද කරලා වීරිය වඩන්න කියලා අහසින්ම වැඩියා. දැන් ගල මුදුන ඉතුරු වුණේ ස්වාමින් වහන්සේලා 6 නමයි. ඒ අතරින් එක ස්වාමින් වහන්සේ නමක් අනාගාමි ඵලයට පත් වුණා. අනිත් 5 දෙනාටම මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා. හැබැයි ආහාර හිඟවීම තුළ මේ සියලු දෙනාම පර්වත මුදුනේ කලන්ත වෙලා උන්වහන්සේලා හොඳ සිහියෙම භාවනා කරමින්ම උන්වහන්සේලා ගල මුදුනේම අපවත් වුණා. මේ ස්වාමීන් වහන්සේලා අතරින් අනාගාමි වෙච්ච කෙනා සුද්ධාවාස බඹලව පහළ වුණා බ්‍රහ්ම දේවතාවෙක් වෙලා. අනික් 5 දෙනාම දිව්‍ය ලෝකෙ ඉපදුනා. හොඳට හිත වඩලා සිල් රැකලා භාවනා කළ ගත්ත වීරිය නිසා මේ 5 දෙනාම දෙව්ලොව ඉපදුනා. අන්නේ 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි බාහිය දාරුචීරි. අර දරපතුරු ටිකක් ඇඳගෙන දුවගෙන ඇවිල්ලා මහා පාරිම දන ගහගෙන ධර්මය අවබෝධ කරගත්ත කෙනා. එතකොට අපිට පේනවා උන්වහන්සේට කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රස්ථානයක් ලබන්න පුළුවන්කම ලැබුණේ පෙර සංසාරෙත් භාවනා කළ ඇති කරගත්ත දියුණුව නිසා. එතකොට ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ භාවනා කරනවා. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි මේ බණ අහන්නේ, ඇයි භාවනා කරන්නේ, ඇයි භාවනා වැඩසටහන් වලට යන්නේ, ඇයි බණ පොත්පත් කියවන්නේ. බොහෝ දෙනෙක් කියනවා අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ, මේ පණ ටික යන්න කලින් ධර්මය අවබෝධ කරන්න තියෙනවා නම් කියලා හිතන. ඒක හොඳයි. ඒ අදහස හිතේ තියාගෙන මිනිස්සු පින්කම් කරනවා, භාවනා කරනවා, ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයේ විමසනවා. දැන් ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ විදර්ශනා වඩනවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කිකි ඔබ හොඳට භාවනා කරන. හැබැයි ඔබට ධර්මය අවබෝධ කරගන්න පෙර මරණය ඉස්සර වුණා කියලා හිතමු. ඔබ භාවනා කරගෙන කරගෙන යනවා, හැබැයි ඔබට මාර්ගඵලයක් ලබන්න පෙර මොකක් හෝ හේතුවකින් මරණය ඉස්සර වෙලා ඔබ මැරෙනවා. අර ගත්ත උත්සාහය අහක යන්නේ. ඒ ධර්මාවබෝධයට ගත්ත උත්සාහය, වීරිය, ඒව පාරමිතාවල්. ධර්මාවබෝධයේ පිණිස ඔබ ගත්ත වීරිය තමයි විරිය පාරමිතාව. ඒ තුල ඔබ ආයතන 6 පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කිය කී විමසලා යම් නුවණක් ඇති කරගත්තා නම් සසරේ ඒ නුවණ තමයි ප්‍රඥා පාරමිතාව. ඒ පාරමිතාවක් හැටියට ඔබ ධර්මාවබෝධය කරා සසරේ ඔබ අරගෙන යනවා. ඒ නුවණ පිරිහෙන්නේ නැහැ. ඒක සංසාරිකව එකතු වෙන නුවණක්. ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ, උන්වහන්සේ දීර්ඝ සංසාර ගමනේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානෙ ලබන්න පාරමී පුරාගෙන එනකොට උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා තිබුණේ කියන. ඒ සසරේ බොහෝ කල් බණහාලා භාවනා කළා, ධර්මයේ විමස විමස සංසාරිකව ධර්මයේ පුරුදු කරගෙන ආපු නිසා තමයි එදා ගාථාවේ පද දෙකක් අහනකොටම සෝවාන් වෙන්න පුළුවන්කම ලැබුණේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් තමයි මේ ගාථාව අහගත්තේ. ඊයේ ධම්මා හේතුඵබව තේ සංහේතු තථාගතෝ ආහ කියන මේ පද හතරේ ගාථාවෙන් ඔය පද දෙක විතරයි ඇහුනේ. පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. එතකොට අපිට පේනවා මේ පද හතරේ ගාථාවකින් පද දෙකක් අහලා සෝවාන් වෙන්න පුළුවන් වුණා නම් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරේ මේ විදිහට. බණ ඇසීමෙන්මයි, කෙටියෙන් අහලා. එතකොට සමහර පුද්ගලයෝ ඉන්නවා පැය ගණන් බණ අහලා අහලා අහලා අහලා ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා එක ගාථාව අහලා, එක පද දෙකක් අහලා, සමහර වෙලාවට යම් කිසි උපක්‍රමයක් තුළින් ධර්මයේ දකිනයි ඉන්නවා. චුල්ලපන්තක හාමුදුරුවෝ ගැන හිතන්, උන්වහන්සේට එක ගාථාවක්වත් පාඩම් හිටපු නැති කෙනෙක්නේ. උන්වහන්සේගෙම සහෝදරයා මහාපන්තක, උන්වහන්සේ රහත් වුණා. මහාපන්තක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් චුල්ලපන්තක හාමුදුරුවෝ කියනවා, අනේ ස්වාමීනි, මට ගාථාවක්වත් මතක තියාගන්න බෑ කියෝ. මේ ගාථාවේ පළවෙනි පේළිය කටපාඩම් කරලා ඊළඟ පේළිය මතක් කියෝලා බලනකොට පළවෙනි එක අමතකයි. දෙවෙනි පේළිය යන්තම් මතක තියාගෙන තුන්වෙනි පේළිය ගැන කියවලා ආයි මතක් කරනකොට කලින් පේළිය අමතකයි. කිව්වා, අනේ ස්වාමීනි, මට පුදුම අවාසනාවක් තියෙන්නේ කියෝ. මට ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ කියෝ. එදා මහාපන්තක ස්වාමීන් වහන්සේ කියනවා චුල්ලපන්තක, ඔබ වහන්සේට ගාථාවක්වත් මතක තියාගන්න බැරි නම් කොහොමද මේ වගේ පරම ගාම්භීර ධර්මයක් අවබෝධ කරන්නේ? ඔබ වහන්සේ සිවුරු ඇරලා යන්න, ඒක හොඳයි කියෝ. ගිහිලා පිනක් දහමක් කරගෙන පින් කරගන්න, පින මදි ඇති. හැබැයි චුල්ලපන්තක හාමුදුරුවෝ සිවුරු අරින්න කැමැතිම නැහැ. උන්වහන්සේ බොහොම ආසයි පැවිද්දට. තමන් වහන්සේගේ සහෝදරයා වෙච්ච වැඩිමහල් මහාපන්තක ස්වාමීන් වහන්සේ මේ කියපු දේ අහලා හිත රිදුනා. ඒ වෙලාවේ කුටියෙන් එළියට ගිහිල්ලා බොහොම දුකසේ හැඬෝ කඳුලෙන් ඇස්වල කඳුළු පිරිලා පැත්තකට වෙලා අඬ අඬ ඉන්නවා. අනේ මට නම් සිවුරු අරින්න බෑ. මං කොහොමද මේ සිවුරු ඇල්ල යන්නේ? මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා හිත හිත ඉන්න. බුදුරජාණන් වහන්සේ හිතනින් වඩිනවා. අහෝ චුල්ලපන්තක, මොකද ඔය මෙහෙ එන්න කියවා. බුදුරජාණන් වහන්සේ කරගෙන ගියා. ගිහිල්ලා අහෝ චුල්ලපන්තක, මොකද ඔබ දුකින්? අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට ගාථාවක්වත් මතක හිටින්නේ නැහැ කිව්. ඒ නිසා මහාපන්තක ස්වාමීන් වහන්සේ මට සිවුරු ඇල්ල යන්න කීවා කිව්. බුදුරජාණන් වහන්සේ වදාලා, චුල්ලපන්තක, මේ බුද්ධ ශාසනේ මහාපන්තකට අයිති දෙයක් නෙමෙයි කිව්. මේ බුද්ධ ශාසනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේ තමයි ධර්මස්වාමි. උන්වහන්සේට තමයි ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙ පිහිටලා තියෙන්නේ. මේ ලෝක සත්වයන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ වෙන කිසිම කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ හැකියාව තියෙන ලෞත්‍රා බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණා බුදු වැසී ඒ ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙ චුල්ලපන්තක හාමුදුරුවෝ දිහා බැලුවා. පෙර සසර හිත වැඩිලා තියෙන්නේ, ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන්නේ කොයි විදිහටද? පුංචි සරල උපක්‍රමයක්, කෙනෙකුට හිතාගන්නවත් බැරි දෙයක්. රෙදි කඩක් දුන්නේ, පිරිසිදු රෙදි කඩක්. චුල්ලපන්තක, ඔබ බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න එපා. මේ රෙදි කඩ දිහාම බලාගෙන අපිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා කියලා මෙනෙහි කර කර, පාලීන් කියන්නේ රජෝහරණ, රජෝහරණන් රජෝහරණන් කියලා සිහි කර කර මේ රෙදි කඩ අතින් පිරිමදින්න කියව. ඔච්චරයි. දැන් ඔය වගේ භාවනාවක් වෙන කවුරු හරි දුන්නා නම් සමහරවිට බැනුම් අහනත් වෙන දේ, මේ මොනවද මේ රෙදි අතුල්ලනේ වනේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා චුල්ලපන්තක හාමුදුරුවන්ට ධර්මය අවබෝධ කරන්න දීපු උපක්‍රමයක. මේ දේ බුදුරජාණන් වහන්සේ පවරලා එදා ජීවකගේ නිවසේ දානයක් ලෑස්ති කරලා තිබුණා. දානයට අනෙක් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම එක් කරගෙන ගියා. චුල්ලපන්තක හාමුදුරුවෝ විතරක් ආරාමෙ නැවැත්තුවා. ඔබ ඉන්න කීවා. දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ වෙන කිසිම දෙයක් නැහැ. හොඳට හිත යොමු කරගෙන අර රෙදි කඩ දිහාම අවධානය යොමු කරගෙන රජෝහරණන් කීකේ රෙදි කඩම පිරිමදිනවා. මෙහෙම රෙදි කඩ පිරිමදිනකොට උන්වහන්සේගේ හිත එකඟ වුණා. මේ රෙදි කඩ ටික වෙලාවක් යනකොට පිරිසිදු රෙදි කඩ එහෙම අපිරිසිදු වෙලා අර අතින් පිරිමදින්න අපිරිසිදු භාවයට පත් වෙලා මේක ඉරෙන්න පටන් ගත්තා. ඒ තුල උන්වහන්සේ හිත එකඟ කරගෙන ධර්මී මෙනෙහි කරන්න පටන් ගත්තා. එදා බුදුරජාණන් වහන්සේ ජීවකගේ නිවසට දානෙට වැඩම කළ දානශාලාවේ වැඩ හිටියා. බොහොම සද්ධාවෙන් තම නිවසට බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මපු ජීවක දානි බෙදන්න සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතින් වහගත්තා. ජීවකට හිතුණා, අනේ මගේ දානි අඩුවක් වෙලාද? අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මගෙන් අඩුවක් වුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ, ජීවක, එක ස්වාමින් වහන්සේ නමක් ඉන්න ආරාමේ, උන්වහන්සේව දැන් එක්කන් ඉන්න කාලයයි කියෝ. ඉක්මනට සේවකයෙක් ඇරියා ආරාමයට යවනකොට මේ සේවකයා ගිය සැනින් ආපහු දුවගෙන ආවා. හැවිල්ලා කියනවා, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ හිතාගන්නවත් බෑ, එක්කෙනා වගේම එකම රූපේ තියෙන බොහෝ දෙනෙක් එක එක ස්වරූපෙන් ඉන්නවා කියෝ. කෙනෙක් සිවුරු අනනවා, කෙනෙක් සක්මන් කරනවා, කෙනෙක් අතු ගානවා, කෙනෙක් වාඩි වෙලා භාවනා කරනවා. හැබැයි එකම රූපේ එකම ස්වරූපෙන් එක්කෙනාම තමයි කිව්ව එක එක විදිහට ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, ඔබ ආයිමත් යන්න, ගිහිල්ලා මේ පිරිස අතරට ගිහිල්ලා අහන්න, කවුද චුල්ලපන්තක කියන්නේ, කවුද කියලා අහන්න. එතකොට මේ පිරිසෙන් කෙනෙක් කියයි, මම චුල්ලපන්තක. උන්වහන්සේගේ අතින් අල්ලන්න කීවා. එතකොට අර සියල්ලම අතුරුදහන් වෙලා යයි. උන්වහන්සේව එක්කන් එන්න කීවා. දැන් මේ කෙනා ආපහු ගියා. ගිහින් යනකොටත් මනෝමය ශරීර මවාගෙන උන්වහන්සේ එක එක ස්වරූපේ මනෝමය කයවල් මවාගෙන වැඩ ඉන්නවා. අර පිරිස අතරින් ගිහිල්ලා ඇහුවා, කවුද චුල්ලපන්තක, කවුද? මමයි චුල්ලපන්තක කියලා ඒ පිරිසෙන් කෙනෙක් කතා කරා. ගිහිල්ලා වන්දනා කරලා අතින් අල්ලලා කිව්වා, ස්වාමීනි, තථාගතයන් වහන්සේ උභහන්සේට කතා කරා. එහෙම කියනකොටම අනෙක් සියල්ල අතුරුදහන් වුණා. එක්කරගෙන ආවා. එදා බුදුරජාණන් වහන්සේ දානශාලාවේ දානි වළඳන්න පෙර අර සංඝ පිරිස අතරෙදි ජීවකගේ නිවසේදීම අග තනතුරු පිරිනැමුවා. මහණෙනි, මේ තමයි කිව්වා මගේ බුද්ධ ශාසනය තුල මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. බලන්න, උන්වහන්සේත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. හැබැයි උන්වහන්සේ ධර්මය අවබෝධ කරේ හරිම පුදුම ක්‍රමයකට. ඒක උන්වහන්සේට පමණක් ආවේනික ක්‍රමයක්. රෙදි කඩක් දිහා බලාගෙන රෙදි කඩ පිරිමැදලා. දැන් බලන්න, භික්ෂූන් වහන්සේලා අතර, භික්ෂුණීන් වහන්සේලා අතර, එක එක භික්ෂූන් වහන්සේලාට, එක එක භික්ෂුණීන් වහන්සේලාට වෙන වෙනම ධර්ම අවබෝධයට හිත වැඩිච්ච ක්‍රම තියෙන. පටාචාරාව ධර්මය අවබෝධ කරන්නේ තමන් කුටියට යනකොට පාදෝවණී කරනවා. මේ පාදෝවණී කරනකොට ගලාගෙන ගිය ජලය ටික දුරක් ගලාගෙන ගිහිලා පොළොවට උනා ගත්තා. පටාචාරාව මේ ගැන සිහි කර කර නින්දට ගියා. පසුවදත් නිදාගන්න කුටියට යනකොට කුටියට ඇතුල් වෙන තැන තියෙනවා පාදෝවණී කරන්න. එදත් එතනම පාදෝවණී කරනකොට එදා ගලාගෙන ගිය ජලය ඊට වඩා ටික දුරක් පොළොවේ ගලාගෙන ගිහිල්ලා පොළොවට උනාගෙන නොපෙනී ගියා. එදත් මේ ගැන සිහි කර කර නින්දට ගියා. තුන්වෙනි දවසේ පාදෝවණී කරනකොට ගලාගෙන ගිය ජලය තව ටික දුරක් ඈතට ගලාගෙන ගිහිල්ලා පොළොවට උනා ගත්තා. එදා රාත්‍රී මේ ගැන සිහි කරමින් මෙනෙහි කරා. ජීවිතයත් මේ වගේ. ළමා කාලය අවසන් වෙනවා, තරුණ වයසය අවසන් වෙනවා, වයසට ගිහිල්ලා ජීවිතය අවසන් වෙනවා. මොකද පටාචාරාව මේ ජීවිතේ ප්‍රියයන්ගෙන් වෙන්වීම මරණය තුල හොඳටම බැටකාපු කෙනෙක්. තමන්ගේ දරුව දෙන්න අචිරවතී ගඟේ ගහගෙන ගියා. තමන්ගේ ස්වාමියා තරුණ වයසේදී මේ ස්වාමියාට සර්පෙක් දෂ්ට කළා, මිය පරලොව ගියා. වයස්ගත තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම ඒ දවසේම මරණයට පත් වෙලා ගමට එනකොට සුහුණේ දැවෙනවා. එතකොට මේ සිදුවීමම සිහි කර කර එදා පටාචාරාව රාත්‍රී භාවනා කරන්න පටන් ගත්තේ අර පාදෝවනේ කරද්දි ගලාගෙන ගිය ජලයේම නිමිත්ත කරගෙන ඒ තුල භාවනා වැඩුවා. මේම භාවනා කරගෙන කරගෙන යනකොට උන්වහන්සේ මේ පටාචාරාවගේ හිත ඒ තුල එකඟ වුණා, ධර්ම අවබෝධයට හිත වැඩුණා, හිත කෙලෙසුන්ගෙන් මිදිලා මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා. කෙනෙක්ගේ ජීවිතේ හිතාගන්නවත් පුළුවන් ක්‍රමයක් නොවෙන්න පුළුවන් සමහරලාවට කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. සාරිපුත්තයන් වහන්සේ කියන ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි, ධර්ම සේනාධිපති. මේ ස්වාමින් වහන්සේ රජපවුලක බොහෝම තරුණ වයසේ රාජකුමාරී සාරිපුත්ත හාමුදුරු ළඟ තමයි පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් සමහර වෙලාවට තථාගතයන් වහන්සේ පැවිදි කරන්න සාරිපුත්ත හාමුදුරන්ට පවරපු අවස්ථා තියෙනවා. දැන් පුංචි රාහුල හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලීගෙන ආව, පියාණනි මට දායාදී දෙන්න, ඔබේ සෙවණැල්ල පවා මට සැපයි, පියාණනි මට දායාදී දෙන්න කියලා දුවගෙන දුවගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ එල්ලීලා ආවා. බුදුරජාණන් වහන්සේ එක්කරගෙන ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා, සාරිපුත්ත මේ රාහුලට තථාගතයන් වහන්සේගේ දායාදී ලබා දෙන්න, මේ රාහුල පැවිදි කරන්න. එතකොට සාරිපුත්ත හාමුදුරුව තමයි පුංචි රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයා, සාරිපුත්ත හාමුදුරුව තමයි පැවිදි කරේ. ඒ වගේ සීවලී කුමාරයා පැවිදි කරන්නේ සාරිපුත්ත හාමුදුරුව. එදා සාරිපුත්ත හාමුදුරුවන්ගේ පැවිදි වෙලා හිටියා රජපවුලක රාජකුමාරී. දැන් සාරිපුත්ත හාමුදුරුව භාවනා උපදෙස් දෙනවා, කමටහන් දෙනවා, ඔබ මෙහෙම භාවනා කරන්න, මෙහෙම භාවනා කරන්න කීකී උපදෙස් දෙනවා දෙනවා. හැබැයි උන්වහන්සේ පුදුම වීරියෙන් භාවනා කරනවා. සමාධියක්වත් වැඩෙන්නේ නැහැ, හිත වැඩෙන්නේ නැහැ. කල්පනා කරා සාරිපුත්ත හාමුදුරුවෝ, කල්පනා කරා කුච්චර සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද, මොනතරම් ධර්මය අවබෝධ කරන්න කැමතිද, මේ රජකම අතහැරලා රාජකුමාරයෙක් නේද මේ පැවිදි වෙලා ඉන්නේ. හැබැයි මං කොච්චර භාවනා කියලා දුන්නත් හිත වැඩෙන්නේ නැහැ, මගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟට මේ එක්කන් යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මගේ ළඟ පැවිදි වෙච්ච කෙනෙක්, බොහෝම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්, මම මේ විදිහේ භාවනා උපදෙස් දුන්නා, හිත වැඩෙන්නේ නැtei කියෝ. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ නුවණින් බලලා බුදුරජාණන් වහන්සේ වදාළේ, එහෙනම් සාරිපුත්ත ඔබ හවස් වෙලා එන්න කියෝ, ගෝලියා තියලා යන්න කියෝ. දැන් සාරිපුත්ත හාමුදුරු වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට පිටත් වුණා. අර ගෝලයට බුදුරජාන් වහන්සේ කියන, ඔබ යන්න කිව ජේතවනේ පොකුණ ළඟට, එතනට යන්න කිව. දැන් ඔන්න කිසිම උපදෙසක් දුන්නේ නැහැ, ජේතවනේ පොකුණ ළඟට යන්න කිව එච්චරයි. මේ ස්වාමින් වහන්සේ හිතනවා, ඉතින් බුදුහාමුදුරු මට මුකුත් කිව්වේ නැහැනේ, මට භාවනාවක් කිව්වෙත් නැහැ, පොකුණ ළඟට යන්න කිව්වා, කමක් නැහැ පස්සේ මට කතා කරයිනේ, තථාගතයන් වහන්සේ පස්සේ මට දහම් දෙසයිනේ, මට පස්සේ භාවනාවක් ගැන කියලා දෙයි කියලා හිතාගෙන ජේතවනේ පොකුණ ළඟට ගිහිල්ලා අර පොකුණ ළඟ වාඩි වෙලා බලාගෙන හිටියා. පොකුණ දිහා, පොකුණේ තියෙන ලස්සන නෙළුම් මල්, මේ මල් දිහා බලාගෙන ඉන්නකොට ඒ මල් වලට හිත ඇදිලා ගියා. ලස්සන නෙළුම් මල් දකින්නකොට හිත ඇදුනා, මොකද සංසාරේ කලාකාමී සිතුවිලි ඇතුව නිර්මාණ ශිල්පියෙක් හැටියට, කලාකරුවෙක් හැටියට සසරේ බොහෝ කල් සංසාර පුරුද්දක් තියෙන කෙනෙක්, අර ලස්සන නෙළුම් මල් දකින්නකොට හිත ඇදිලා ගියා, හිත මේකට බැඳුණා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් බුදුවැසින් ඒ හිත දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා, අර ලස්සන නෙළුම් මල් ටික බලාගෙන ඉන්නැද්දිම පරවෙලා කුණු වෙලා අර වතුරේ වැක්කිරිලා දිය වෙලා යනවා, අනිත්‍ය වෙලා යන හැටි දවස් දෙක තුනක් තුල සිද්ධ වෙන ක්‍රියාවලිය ඒ මොහොතෙම සිද්ධ වෙනවා වගේ ඉක්මනින් බුද්ධ අදිෂ්ඨානෙන් පේන්න සැලැස්සුවා. මේ දිහා බලාගෙන ඉඳලා ඒ මොහොතෙම මොකද කරේ, එතනම වාඩි වෙලා මෙනෙහි කරා, මගේ ජීවිතයත් මේ වගේ, මේ ශරීරයත් කුණු වෙලා පර වෙලා යනවා වගේ, අර මල කුණු වෙලා යන ශරීරය. එහෙම වාඩි වෙලා කයට ගලපමින් අර මල පර වෙලා කුණු වෙලා ගිය හැටි මේ ශරීරයටත් අත්වෙනව නේද කියලා කයට ගලපමින් භාවනා කරා. සුළු මොහොතකින් කෙලෙසුන්ගෙන් මිදිලා අර පොකුණ ළඟදීම රහත් වුණා. ඔන්න බුදුරජාන් වහන්සේ දීපු උපදේශ. එතකොට අපිට පේනවා සාරිපුත්ත හාමුදුරුවෝ උපදෙස් දීලා දීලා ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච මේ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා පුංචි සරල උපක්‍රමයක් තුල අර පොකුණ දිහා බලාගෙන ඉන්නකොට නෙළුම් මලක් පරවෙලා යන හැටි ඉක්මනින් පෙන්නලා ඒ තුල ධර්ම අවබෝධයට යොමු කරන්න පුළුවන් වුණා. ඒකයි අපි අදත් මල් පූජා කරනකොට ගාථාවෙන් කියන්නේ පුප්පම් මිලායාති යථායි ධම්මේ. මේ පිපිලා තියෙන මල පරවෙලා යන්නේ යම්සේද කායෝ තථායාති විනාශ බවත්. මේ මගේ කයත් මේ විදිහටම කුණු වෙලා විනාශ වෙලා නැසී වෙනසී යන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නැසී වෙනසෙන කයක් කියන මේ අවබෝධයම මේ මලට අත් වෙන ඉරණම තුලින් මට අවබෝධ වේවා කියලා අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් අපිට ඒ මොහොතේ ධර්ම අවබෝධයට මේ මල කමටහනක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට නොසිතන දෙයක් කෙනෙකුට ධර්ම අවබෝධයට කමටහනක් කරගන්න පුළුවන්. ඒ නිසා මලක් පරවෙලා යන හැටි දැකලා ධර්මය අවබෝධ කරා. ඒ වගේ ඔබ අහලා ඇති බිම්බිසාර රජුරුවන්ගේ බිසවක් හිටියා කේමා. මේ කේමාව රූපේට බොහෝම ආස කරපු කෙනෙක්. බිම්බිසාර රජුරෝ සෝවාන් වුණාට කේමාව වේළු වනයේටවත් එන්න අකමැති වුණා. බුදුරජාණන් වහන්සේ රූපේට ගරහනවා කියලා එච්චරකට රූපේට ඇලුම් කරපු කෙනෙක් කේමාව. හැබැයි රජුරෝ කල්පනා කරා කොහොම හරි මේ කේමා කියන මේ බිසව වේළු වනයේට යවන්න උපක්‍රමයක්. මේ වේළු වනාරාමයේ කෙන රජුරුවන්ගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා පූජා කරේ. මේ උයනේ තියෙන මල්වල සුන්දරත්වය, ලස්සන රමණීයත්වය මාලිගාවේ හවසට ගීතිකා කියන අය, ලස්සනට ගීත කියන අය මේ සංගීතයත් එක්කම මුසු කරලා කේමාවට ඇහෙන විදිහට මේවා ගායනා කරන්න සැලැස්සුවා. මේවා අහගෙන හිටපු කේමාව කල්පනා කරා මෙච්චර ලස්සන තැනක්ද, එහෙනම් යන්න ඕනේ බලන්න. හැබැයි මං වේළු වනයේට ගියාට බුදුරජාණන් වහන්සේ නම් දකින්න යන්නේ උන්වහන්සේ රූපේට ගරහනවලු. මම ගිහිල්ලා වේළු වනයේ ලස්සන විතරක් බලලා එනවා කියලා සේවිකාව පරිවාර කාන්තාවත් එක්ක ගියා. එදා ගිහිල්ලා මේ වේළු වන උයනේ සුන්දරත්වේ බල බල ඇවිදිනකොට ඈතින් බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනව දැක්කා. හැබැයි කල්පනා කරා මම නම් ළඟට යන්නේ, හැබැයි ඈත ඉඳන් බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්කා කේමාව. දැකලා උන්වහන්සේ බුද්ධ අදිෂ්ඨානෙන් බොහෝම ලස්සන දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙපස ඉඳන් උන්වහන්සේට පවන් සලන හැටි බුද්ධ අදිෂ්ඨානේ මවල පේන්න සැලැස්සුවා. දැන් මේක පේන්නේ කේමාවට විතර. කේමාව ඒ දිහා බලාගෙන කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ රූපීට ගරහනවල්, හැබැයි උන්වහන්සේ ළඟ කොච්චර ලස්සන දිව්‍යාංගනා වගේ මේ කාන්තාව ඉන්නවනේ, අර උන්වහන්සේට පවන් සලන්නේ, ඒක නම් වෙන්න බෑ. මෙහෙම හිතලා ටිකක් ටික ළඟට ගියා. ගිහිල්ලා පේන මානේ ඉඳන් බලාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ දිහා නෙමෙයි, අර කියන ධර්මයේ දිහාත් නෙමෙයි. රූපේට ඇලුම් කරපු කේමාව තමන්ගේ රූපේට වඩා ලස්සන මේ කාන්තාව දෙන්නගේ රූපේ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා මේ කාන්තාවන්ගේ රූපේ බලාගෙන ඉන්නේද්දී හේම වයසට යන හැටි පේන සැලැස්සුවා. වයසට ගිහිල්ලා අර පවන් සලසල ඉන්න ගමන් මෙහෙමම ජරාවට පත් වෙලා කුදු ගැහිලා එහෙමම ඇදගෙන වැටුණා. ඒ වැටිලා එහෙම මරණයට පත් වෙලා ඒ දෙපසම කුණු වෙලා යන හැටි බුද්ධ අදිෂ්ඨානේ කේමාවට පමණක් පේන විදිහට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා පේන සැලැස්සුවා. මේ දිහා බලාගෙන හිටපු කේමාව ඒ මොහොතේම මෙනෙහි වෙලා ධර්මය අවබෝධ වුණා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයන්ට ධර්ම අවබෝධයේ පිණිස නොයෙක් උපක්‍රම යොදලා තියෙනවා. අන්නේ උපක්‍රම තුලින් පුදුම විදිහට ධර්ම අවබෝධයේ කරා ගිය ශ්‍රාවකයෝ ගැන මේ බුද්ධ ශාසනය තුල සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ ඉන්න මිනිස්සයන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදලා තියෙනවා. ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවයේ මත එක කොටසක් තමයි උග්ගටිතඤ්ඤ. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. සමහරලාට එක ගාථාව අහලත් නිවන් දකිනවා. එක ගාථායි පද දෙකක් අහලා නිවන් දකිනවා. එවැනි අයට අපි කියන උග්ගටිතඤ්ඤ. හැබැයි මේ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ කෙටියෙන් අහලා ධර්මය අවබෝධ කරගන්නේ දීර්ඝ සංසාර ගමනේ බණ අහලා භාවනා කරලා ප්‍රඥා ඉන්ද්‍රිය වඩලා පෙර බුද්ධ ශාසනවල පවා අනිත්‍ය මෙනෙහි කරලා විදර්ශනා වඩලා ඇති කරගත්ත නුවණ. ඒ ඇති කරගත්ත නුවණ නිසා තමයි ඒ ජීවිතේ එක ගාථාව අහලත් නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එවැනි අයට ධර්මය කියන්නේ උග්ගටිතඤ්ඤ. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශ්‍රාවකයෝ. ඊළඟට මේ බුද්ධ ශාසනයේ ඉන්න විපටිතඤ්ඤ. විපටිතඤ්ඤ කියන කෙනා දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය. ඒ අයට කෙටියෙන් ධර්මය අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ඒ දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි එවැනි අයත් බණ ඇසීමෙන්ම තමයි නිවන් දකින්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට පමණක් තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය ඉලක්කයට දකින්න පුළුවන් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නුවණින් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව අඳුන ගන්නවා මේ කෙනා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද මේ කෙනා විපටිතඤ්ඤෝ කෙනෙක්ද. එහෙම අඳුනගෙන කෙනෙකුට කෙටියෙන් දහම් දෙසන්න අවශ්‍ය නම් ඒ කෙනාට ගැළපෙන විදිහට ගාථාවකින් කෙටියෙන් දහම් දෙසනවා. කෙනෙකුට සරල උපක්‍රමයක් දෙනවා ධර්මය අවබෝධ කරන්න. හැබැයි විපටිතඤ්ඤෝ කෙනාට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට පිළිවෙල කතාව කරන ඔබහල ඇති පිළිවෙල කතාව. පිළිවෙල කතාව කියන්නේ ධර්ම දේශනාව පටන් ගන්න දානීය ගැන දාන කතා. දන් දීමේ ආනිසංස අතහැරීම, දානීය ත්‍යාග සම්පත්තිය. ඊළඟට සීල කතා. සිල්වත් වීම. සීලේ වටිනාකම, කය වචනේ සංවර කරගන්න හැටි. එතකොට දන් දීලා සිල් රැකලා ඒක පින. ඒ පින බලවත් වෙලා ඊළඟට සග්ග කතා සුගති උපදින හැටි. දිව්‍ය ලෝක ගැන, දිව්‍ය ලෝකවල සම්පත් ගැන, සුගති සහිත ලෝකවල උපදිච්චාය ගැන, දෙවියන් ගැන දහම් දෙසනෝ. එතකොට කෙනෙක්ගේ හිත ඒකට නැඹුරු වෙලා අනේ මටත් දිව්‍ය සැප සම්පත් ලබන්න තියෙනවා නම් කියලා හිතෙන්න පුළුවන්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කාමානං ආදීනව මේ පංච කාමයන්ගේ ආදීනෝ මතු කරමින් දහම් දෙසනෝ. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස. මේ කාමයන් අතහැරීමේ අනුසස් ගැන දහම් දෙසනවා. මෙන්න මේවට කියනවා පිළිවෙල කතාව, දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස කියන මේ පිළිවෙල කතාව. හැබැයි බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාවෙන් දහම් දෙසද්දී බුදු ඇසින් බලනවා දැන් මෙයාගේ හිත ධර්ම අවබෝධයට සකස් වෙලාද? දැන් මේ කෙනාගේ හිත ධර්ම අවබෝධයට එකඟ වෙලාද? බුදු ඇසින් බලමින් තමයි පිළිවෙල කතාවෙන් දහම් දෙසන්නේ. ඒ කෙනාගේ හිත ධර්ම අවබෝධයට සකස් වෙලා නම් බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව පවත්වනවා. පින්වතුනි, සාමුක්ඛංසික දේශනාව කියන්නේ චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනයක්. මේ දේශනාව කෙලවර අර බණහගෙන ඉන්න කෙනාගේ හිත ධර්ම අවබෝධයට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා එක්ක සෝවාන් වෙනවා, එක්ක සකදාගාමි ඵලයට පත් වෙනවා, එක්ක අනාගාමීන එක්ක රහත් වෙනවා, බොහෝ දිනක් රහත් වෙනවා. එතකොට ඒ තමයි විපටිතඤ්ඤ කෙනා ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි උග්ගටිතඤ්ඤ කෙනාට කෙටියෙන් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට දහම් දෙසනවා. විපටිතඤ්ඤෝ කියන කෙනාට දීර්ඝ වශයෙන් පිළිවෙල කතාව කළ සාමුක්ඛංසික දේශනාවෙන් දහම් දෙසනවා. අනිත් අය ධර්මය අවබෝධ කරන්න පුළුවන් තවත් කොටසක් ඉන්නවා. ඒ අයට අපි කියනවා නෙය්‍ය. හැබැයි මේ නෙය්‍ය පුද්ගලයන්ට කෙටියෙන් අහලා, ගාථාවක් අහලා, දේශනාව කෙලවර නිවන් දකින්න තරම් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. ඒ අය තමන් තනියෙන් ලොකු උත්සාහයක්, වීරියක් වඩාගෙන කාලයක් වීරිය වඩන්නට ඕන. සුතා හොඳට කාලයක් තිස්සේ හොඳට කාලයක් බණහන්න, නිතර නිතර බණහන්නට ඕන. දතා ඒ ඇසූ ධර්මයේ ධාරණී කරගන්නට ඕන. වචසා පරිචිතා නිතර ධර්මයේ වචනින් පුරුදු කරන්නට ඕනේ. මනසානුපෙක්කිතා ඒ පුරුදු කරගත් ධර්මයේ නිතර නිතර නුවණින් විමසන්නට ඕනේ. දිට්ඨියා සුප්පටිවිද්ධා අන්න එතකොට ඒ ධර්මයේ තමන්ගේ අවබෝධයක් හැටියට තමන්ට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා කරලා කාලයක් බණහලා සිල් රැකලා කාලයක් ධර්මයේ පුරුදු කර කර ධර්මයේ නුවණින් විමසමින් ඒ ධර්මයේ මෙනෙහි කර කර යෝනිසෝ මනසිකාරයේ දෙමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙමින් තමන්ම උත්සාහයෙන් වීරියෙන් කාලයක් ධර්මයේ ප්‍රගුණ කරලා ධර්ම අවබෝධයේ කරා යන පිරිස. ඒ අයද කියන නෙය. හැබැයි තවත් කොටසක් ඉන්නවා ඒ අයට නිවන් දකින්න තරම් පින මදි. ඒ අයට තමයි පදපරම කියන්නේ. මේ පදපරම පුද්ගලයා ධර්මයේ විස්තර කරන්නේ ජලෝ ඒලොමූගෝ දුප්පඤ්ඤෝ හෝති. කෙනෙක් ඉන්නවා දුස් ප්‍රඥා උපතින්ම නුවණ අඩුයි. ජලෝ ඒලොමූගෝ කියන්නේ කෙලතුළුයි. නුවණ කල්පනාව සිහි නුවණ අඩුයි. සමහර වෙලාවට උපතින්ම කල්පනාව අඩුයි. උපතින්ම සිහි අඩුයි. උපතින්ම එවැනි බුද්ධි මට්ටම අඩුයි ඉන්නවා. එවැනි කෙනෙකුට කියන දේ තේරෙන්නේ නැහැ. ඒ අන්න එවැනි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න අමාරු ගතියක් තියෙනවා. හැබැයි සිහිය තියෙන, නුවණ තියෙන, කියන දේ තේරෙන, යෝනිසෝ මනසිකාරයේ දෙන්න පුළුවන්, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙන්න පුළුවන් අයට උත්සාහයෙන් වීරියෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට ධර්මය අවබෝධ කරන පුද්ගලයන්ගේ වෙනස්කම් මේ බුද්ධ ශාසනය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්න අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගාණක් ඉක්ම ගිහිල්ලා අද අපිට ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඉලක්කෙට ගාතාවක් කියන්න හරි ඉලක්කෙට උපක්‍රමයක් දෙන්න හරි අපිට ගැළපෙන සංසාරේ අපේ හිත වැඩිච්ච ක්‍රමයේ බලලා අපිට ඉලක්කෙට දහම් දිසන්න තථාගතයන් වහන්සේ අද නැහැ. අද අපිට තියෙන ධර්මය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මේ ධර්මය සාස්ෘත්ත්වයට පත් කරා. ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ උතුම් ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කරලයි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් අද ඒ උතුම් ධර්මය අපි ඉගෙනගෙන අර නෙය පුද්ගලයෝ ධර්මයේ කරාගේ ක්‍රමයේ අපිට අනුගමනය කරන්න වෙලා තියෙනවා. අපිට හරියට ඉලක්කයට බලලා දහම් දිසන්න බුදුරජාණන් වහන්සේ නැති වුණාට උන්වහන්සේගේ උතුම් පිරිසිදු ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ තුලින් නිවන කරා යන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් බොහෝ පිරිස එතනින් පස්සේ rahat උනේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේ මේ දේශනා කරගෙන යනකොට ඒ දේශනා තුලින් rahat වෙච්ච බොහෝ පිරිස හිටියා. එදා පීතවත්තු විමානවත්තු ඇසුරෙන් බණහල දෙවනි දවසේ 500ක් එතනදි මාර්ගඵල ලැබුවා. අනුලාභිසෝ ප්‍රදාන පිරිස පහවදා එදාම දහවල් දේවදූත සූත්‍රයෙන් බණහල එතන 500ක්, බාල පඬිත සූත්‍රයෙන් රාත්‍රී බණහල 500ක්, දෙවනි දවසේ 1500ක් දෙනා මාර්ගඵල ලැබුවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් අනුරාධපුර යුගයේ වෙනකොට දහස් ගණන් ලක්ෂ ගණන් මහරහතුන් පිරිලා ගියා. ඔබ අහලා ඇති බැමිණි ඉතිහාස ආයෙනකොට අපේ රටේ සිතුල් පව්වේ විතරක් 12000ක් මහරහතුන්. තිස්ස මහරාමේ 12000ක් වැඩ හිටියා. එතකොට ඒ ශ්‍රාවකයෝ නිවන් අවබෝධ කරගත්තේ අර නෙය පුද්ගලයෝ නිවන් දකින ක්‍රමයට. සුතා මේ ත්‍රිපිටක ධර්මයේ හොඳට අහලා ධර්මයේ හොඳට ඉගෙනගෙන, දතා මේ අසෝ ධර්මයේ හොඳට ධාරණී කරගෙන, වචසා පරිචිතා මේ ධර්මයේ නිතර වචනින් පුරුදු කරලා, මනසානුපෙක්කිතා නිතර ධර්මයේ නුවණින් විමසමි, භාවනා කර කර තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් තමන්ම දකිමි, මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන විදිහට සමත විදර්ශනා වඩමි, තමන්ම බණ භාවනා කරගෙන ලොකු උත්සාහයක් වීරියක් අරගෙන තමයි ධර්මය අවබෝධ කරගත්තේ. ඒ නිසා පිරිසිදු ධර්මීය පිරිසිදුව පවතින තාක්කල් ධර්ම අවබෝධයේ කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අදටත් ඒ උතුම් ත්‍රිපිටක ධර්මීය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය එදා මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරගෙන පැමිණිලා ඒ උතුම් ධර්මයේ අදටත් අපිට ආරක්ෂා වෙලා ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ නිතර බණහන්න පුරුදු වෙන්න. සද්ධර්ම ශ්‍රවණිය ඔබට ලැබෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණියයි බාහිරින් ලැබෙනකොට මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුල ඇති කරගත යුතු දේ තමයි අද යෝනිසෝ මනසිකාරේ. ඒ ධර්මයේ නුවණින් විමසමින් ඔබේ ජීවිතයට ගලපා බැලීමේ හැකියාව, ධම්මානුධම්ම ප්‍රතිපදාව, ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම, ඔන්න ඔය කරුණු හතර එකතු වෙච්ච තැන ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් ඔබට ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දෙනාම මේ අහන ධර්මයේ නුවණින් විමසන්න පුරුදු වෙන්න. යෝනිසෝ මනසිකාරය දෙන්න. ඔබේ ජීවිතයට ධර්මයේ ගලපගන්න. ධර්මයට අනුකූල සිල්වත් ජීවිතයක් ගත කරන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙන්න. ඒ තුල ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
0: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
0: සුදිල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වන්දනා.

0: කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයිතරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධින් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරන තිබෙන මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා, උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙනෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කරා. ඒ ආනිසංසය බණපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ ප්‍රඥාව අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: ඊවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්තව

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියනා දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්න.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වි සම්පත්තිය ළඟ කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල අටක් ඇති හේයිනි.
1: සුතිර කුවන් පෙතුලිය.

පින්වති. දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වක්කය.

ගන්න ඕන මල්ලහුරක් තියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.
1: සුදිලි ගුවන් විදුලියයි.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: පින්වත, කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ගය
1: සුදිල ගුවන්විදුලිය සංගයන ඔබ රැඳී සිටින්නේ.

0: පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානේ සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දිවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන් විදුලිය.

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවද හෙතෙම ඒකාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පඬිත වග්ගය.

ආසනීය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින්කල අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේ.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය

0: Radio Cuban Petolera.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින්නද. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.

විමසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත වූ සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන්

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

0: சமயத்துடன் ஒப்ப ரங்கே சிட்டின்னே
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: සොතිගල් කුවන් පෙතලිය.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ජාතිය සංස්කෘතිය කියලා කියන්නේ ශ්‍රී ලාංකික අපට නුපුරුදු දෙයක් නෙවෙයි. එය බොහොම හුරු පුරුදු දෙයක්. ඒ අතරින් ಭಾರತೀಯ සංගීතය කියලා කියන්නේ අපේ සවන්පත් අතරට බොහෝ සමීප දෙයක්. ඉතින් මේ අවස්ථාවේදී අපි ඔබට සමීප කරන්නට තෝරාගත්ත අපූරු හින්දි ගීතයක්, එය ඔබේ සවනට වින්දනයක්, එක

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: ආත්මාවේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිඟුතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිඟුතුනි මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතු වුණේ කුමක්ද? පිඟුතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් එයට සමාව ලබා ගන්න, තුනුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමළුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මළුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ

සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්, අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: ගායති
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිය කුවන් පෙතලිය.

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වදයි.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේ.

0: ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ. ධම්මපදය යමකවරයි.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු ගේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළි

යාළුවනි, දිනපතා 5:00 සිට 5:06 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුළු ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින

විතරක් දෙන්න. මගේ රහු පැටියයි හඳයයි කිටියයි බලාගන්න.

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවල්
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: පිංවතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම, වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම, කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්නවීම, ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම, රන් පැහැපා සිරුරක් ලැබීම, අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම, සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම, කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම, අවසානී පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසිදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡ චාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට, ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන්, උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උවදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

ังจายาสุไมหังแฮมดินามมากีวาดปัสสุมิหิมกิอันนะ

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම්

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පාත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: ভগবান বেতলিয়া।
1: පිංගුතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුණා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරයේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකයේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම, වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම, වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම, කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම, ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම, රන් පැහැපා සිරුරක් ලැබීම, අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම, සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම, කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම, අවසානී පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. පින්වතුනි,
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක.

ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක

පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

ماته بگو. دور از این ور نکنم لذت.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයංපුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට ඇමතුවේ මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගී රසවින්දනය සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතයේ අතිශය හෘදයාංගමයි. ප්‍රේම කීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්දෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු හෝ දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සාලන්නේ කවුද? තම දුව පුතුන්. සමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රැ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතුව බිරිය තුල ස්වාමියා කෙරෙහි ආපමල් රේණුවක තරම්වත් අහිතක් නෑ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරය, කරුණාව, සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නෑ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේ දුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටිනු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කරලා තියලා තියෙන්නේ? ස්වාමි දියණිය. මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තු. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටි මුණසිංහයන්, මාලනී බුලත්සිංහල, ගායන ශිල්පිනිය මේ තුන්දෙනාම මෙලවිය සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ මේ අය තවත් ජීවත්ව සිටියා නම් අපේ කලා ශ්‍රේෂ්ඨයට කොපමණ නම් සේවයක් සිද්ධ වෙයිද කියලා කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මියුරු ගීතයේ රස විඳින්න ගීපද
ප්‍රේමකීර්තිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාලනී පුලසිංහල.

0: 届けに。
1: සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවය ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවැගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ අනුභවයෙන් 14 වතාවක් දෙව්ලෝ සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ අනුභවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම

0: මැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි හයක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදිහට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වුතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙවිමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් ශ්‍රද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුවෙන්. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවනම්, සිත සකස් කරගෙන, සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැවත් පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව මනුලොව මේ ආදී වශයෙන් ඉපදුන සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජයාණන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙනවා. මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකය පූජා කරන්න. ඒ පහන් ආලෝකය පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුළින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන්වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීම තෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගැම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහිකරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරගන්න.